0: මේ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උෂාය කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුම් මේ ෆොතුගවා ලියොන්ත හුෂාල ඇදිනි රුගීයා වාෆිරා
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය 1 MHz

ගඩින් දිහගඩි අශාර මිනට් මේ නොදිහක මෙග හටස් දිවහි FM දිවහි FM මිගඩී ගල්ගුන් මෙන් කුරියම් මිගෙන්දා එහුන් තරින්ගේ හොවන් ශෝග ලවෙන් හිම නාලුම නූනි මිගඩීග පෑවිරි වෙලුම PSM මෙයා මෙදුවරිකො DFM 91 මි පේජ මෙසෙජ් කොල්ලම් මි ජෙහෙනි මිහා හිසාබුන් ශෝ ගල්ගුන් මි හිම නාල දෙනි ශලබීගේ ලවතකුන් ලවේ මි ලවේ රික්වෙස්ට් කොෆ්ෆ මි වනි අතු

0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: නොදි ඒකෙම ගහත් දිවහ එම්ගේ කොම්ම ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවෙහි අමිල්ල රාගත ලබේ.

0: මේ ප්‍රෝග්‍රම් ගමිගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්න් ශායිකෝෆවා අබ්දුල් ෆාරුක් හසන් ලියුබාෆවා ස්වරුගෙවන්තවෙරි දිහ බේකලුම් මේ ෆොතුකවාලියුන්ත හුෂාලා දේනි රුගියා වාෆිරා
1: ಆಮಗುತ ಗಾಣಕಿ ವರಂಗ್ ಹಂದಾಣೆ ತೆ ಮಿಹೆ ಬಯದ್ ವಸ್ತು ಖಾಂಗ್ ಅಣೆ ಬ್ಯಾದ ವಸ್ತು ಫೋನ್ ಒಂಜೆ ಮೇಲ್ ತ

0: මේ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහපේ කලුන් මේ ෆොතුගවා දියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
1: දිවෙහි FM 91.1 MHz

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් එවරෙන්න කියාශයේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්වුවේ දෙං එවරෙන් අනියාවෙරිව උළුණුකමග සබමුන් තිමන් රස්කලාගේ එවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මෙ ගාතුගත්

අදි මූසාගේ ෆානු කෝෆාවේ හිතහම කුරව්වා හාල් එකලේ ෆානුග කෝම්ගේ මීහුන්ගේ ගාත වඩාගෙන් හිඳු විදාල්වී තිමං කලේග ෆානු තිය බෑ මීහුන්නා වකිවගෙන් දියුම ෆහුම් තිමං කලේග ෆානුගේ ෆහතුම් තිය බෑ මීහුන් කොළ කන්තවගෙන් නු බෑකමායි තිය බෑ මීහුන්ගේ වෙරි රැස් කලාන්ගේ අමුරුෆුළු අවුම තිය බෑ මීහුන් අවස්වගතී හිජේ. අද එකලේග ෆානු තවරාතුගේ ෆිලාතුම් උක්කවා ලෙව්වී අදි එකලේගේ ෆානුගේ අහාගේ ඉස්තරිෆුළුගා හිප්පවා එකලේග ෆානුගේ අරිහත් දම්මවා ගෙන්නවී එකලේග ෆාන් එබහී හාරූන්ගේ ෆානු විදාල්වී මම්මගේ දරිකලුන්නේ හම කශවරුම් මවමුගේ මීහුන් තිමන් නිකමැතුකො ෆූවේ අදි එවරෙන් තිමන් පතුළු කුරුමා ගෑක ෆූවේ ෆහෙ තිමන් කලේග ෆාන ලිව් වඩාගෙන්නෙවි දෙරය අදාවඇත්තරුම් උෆා කුරිය නුදෙවවාශෙ අදි අනියා වෙරිවී මීහුන්නා එකුගා තිමන් නුලව්වාශේ.

එකලේ ගෆාන් එබහි මූසා ගෆාන් විදාළුවි අලුගෙ වෙරි රැස්කලාහ තිමං අලාශායි තිමං අලාගෙ අහාය ෆාෆෆුස්සවාන් දේව අද ඉබරස්කලාංග රහ්මතුගෙ තෙරය අලමෙන් වද්දවාෆාන් දේව ඉබරස්කලාංගෙයි රහ්මෙ ලව්වා එම්ම රහ්මෙ වන්ත රස්කලාංගේ.

0: අදි නොබෑකන්තක්කොත් දෙෙන් එය ෆහු තවබාව ඊමාවි මීහුන් දන්නාශය හම කශවරුම් කලේග ෆානුග වෙරි රස් කලාන්ගේී ඒග ෆහුම් වෙස් ගින ගිනයිම් ෆාප ෆුස්සවා රහයිම් වන්ත රස් කලායිකං කශවරේ.
1: وَلَمَّا سَكَتَ عَن مُوسَى الْغَضَبُ

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: හිගෑම් අඩුතකා එහා මෙහික්ගෑම් මියසිකායකු නොවදිය එක මෙගහටස් දිවහිම්.

0: Viral Vibe. Viral Vibe.
1: ලිස්ටුක දෙවනෑගමයති 4.49 බිලියන් ස්ට්‍රීම්මායකු ස්ටාබොයි දෙහා සෝලවනාහ රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගේ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකේ ඉලෙක්ට්‍රොනික් මියසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වර තෆාතු ජමානී ලවේ ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾ ಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹಾಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸೋದಾಫಾ

0: Die wir hier filmen. Nur die Ecke Megahertz.
1: ගේ වෛරල් වයිබ් ද ගෙනස්තමු මිදනී ස්පොටිෆයි ගේ තාරිහු ග මිහාතරන් එම්මෙ ගිනේ ස්ට්‍රීම් කුරි බයි ලවත ලිස්ටු ගේ දෙම්මි වනී කෝල්ඩ් ප්ලේ දෙහස් වන අහරු නිරුණු ලව යෙලෝ මිලවේ කි මියදු එස් 3.7 බිලියන් ස්ට්‍රීම් මායිකු කුරි ගොයි ක්ලැසික් ලවේ මේ කෝල්ඩ් ප්ලේ මුලි දුනියේ මෂහූර් කොද්දින් ලවා

0: නුවදිහකේ මෙගහර්ට්ස් දිවෙහි FM නුවදිහකේ මෙගහර්ට්ස් දිවෙහි FM ගේ අල්හා අයිදුගේ ખાસ ෂෝතුගෙ තරේ
1: ලවය
0: හිටක දිරුන්දේ රීති ලවත කණුලා ඊද පුරියම වಾಣිත
2: ඒදායි ගුලාලා ශිකියා ලෙෆ්ට් කියා රයිට් මෙදුමයි සලාම් ගම්දු කුරන් ලෙෆ්ට් කියා රයිට්
0: මාසේගේ ඊද ලවත කොන් ෆෂිගෙන් ආතුගේ ෆෝරිගද මියුසිකා හමය ලවතුගේ රීති ලෙන්තකා ඒගෙ ෆහතු ගාවා ලෙම්මරි කමුගේ වාහකතුගේ ඉතුරුන් රාජ්‍යගෙ මි කුදි කුදි රැත්තක්ගා කුලගදකොන් ඊදු ෆාග කුරගෙන් අඩුව හාලුමක් ඊදු තින්දුවහු කොම්මිරේගෙවස් අග්ගඩි තිරිහුගා නෝදෙහෙක මෙගහර්ට්ස් දිවෙහෙසම ටියුන් කොලා ඊදුගෙ මි ખાસ ෆෝරිග බෑදරි වෙලා හමයිකනි නෝදෙහෙක මෙගහර්ට්ස් දිවෙහෙසමු
1: ලවයකුන්
0: මෙහර්ග අල්හායදුක දිවෙහි එෆෙමු නිකුන්නනි ෆිනිබුරු
3: මෙපහර්ගේ ඊදුවස් වර ෆෝරිගදවන් වර මජාවන්
0: අල්හායදුගේ ખાસ ප්‍රෝග්‍රෑම් ෆිනිබුරු
3: අවීරු හතරගඩි ෆනර
4: අල්හා ඊදුගේ ખાસ ප්‍රෝග්‍රෑම් තෝගෙ තෙරෙයි
2: සෙන්කුලි කුලෙලා එම්මෙන් හිගා
3: ඊද ෆෝර්
2: එමිගෙන් එකී ගවුනේනි එකේ කුල කුල මිකේ ගච්ඡා
4: ස්ටුඩියෝ එම් බේරුම් ගෙනස්තේ මිෂෝගා ඊද දොහුගේ ખાસ වාහකත
2: සෙන්කුලි කුලෙලා
4: ඊද තින්දු ඔහුගේ දියකරි සුමේටගා
2: සෙන්කුලි කුලෙලා එම්මෙන් හිගා
3: ඊද ෆෝර් ඉන්තිසාර කොල්ලවා
4: ඉන්තිසාර කොල්ලවා
2: වෙන්කුලි කුලලා එම්මෙන් හිගා
5: රූමියා I love you
6: දුවක් වසරින් ඉදුක දැසාර වලානන්ත
7: නු
6: ප්‍රොමිස්
7: ප්‍රොමිස්
4: එමේ හුම් තා අබදු එකුගවම බවුදවි

0: නුවණැකේ මෙගහර්ට්ස් දිවහිය FM
1: මොනියවස් ෆිලෝම නුවණැකේ මෙගහර්ට්ස් දිවහිය FM ටියුන් කොල්ලවා.

0: Dove, dove?
1: මුනිවස් විදුවලම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවෙස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙක් එකී එකකන් කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකන් හැමජස්සවා ෆාවා ගොයි කන් කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලන් හුරුමත් තෙරකන් හිතුමි මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑ තෙරිවා තනෙ